ඔබමින් සම්බන්ධ වී සිටිනේ අදිලේ ලක්කන ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ මේ සතිය සඳහා ගෙනෙන ධර්මදේශනාව ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. අද ධර්මදේශනා පවත්වනු ලබන්නේ ඇඩිලේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින්වහන්සේ විසිනි.

සැදැහැවත් පින්වත්නි, වෙසක් සඳ උදා වෙද්දී අපේ සිත්වලට දැනෙන්නේ පුදුමාකාර ශාන්තියක්. අදින් වසර 2600 ගණනකට පෙර දඹදිව ලුම්බිනි සල් උයනේදී මේ ලෝකයම ඒකාලෝක කරමින් උපත ලැබූ ඒ මහා ප්‍රඥාවන්තයාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ජීවිතය දෙස අලුත් විදිහකට බලන ආකාරයයි. අද අපි සැවුම එක් වී සිටින්නේ ඒ මහා කාරුණිකයාණන් වහන්සේට උපහාර දක්වන්නටයි. බුදුහිමියන් දේශනා කළේ අත්තදීපා විහරත කියන දේශනාවයි. එහි තේරුම තමන් තමන්ට පහනක් වන්න යන්නයි. අපි වෙසක් දිනට ලොකු කුඩා පහන් දහස් ගණනින් දල්වනවා. ඒත් ඒ බාහිර පහන් සුළඟට නිවිලා යනවා. නමුත් ධර්මයේ නැමැති පහන අපේ සිත ඇතුළත දල්වා ගත්තොත් ඒක කවදාවත් නිවිලා යන්නේ නැහැ. අපේ ජීවිතවල තිබෙන අඳුර මොකද්ද? ඒ තමයි මෝහය හෙවත් නොදැනුවත්කම. අපි බොහෝ වෙලාවට අනුන් කරන වැරදි දකිනවා. අනුන් ගැන කියලාම් කියනවා. අනුන් සමග තරහ වෙනවා. ඒ තමයි අපේ සිතේ තියෙන අඳුරු තැන්. වෙසක් පණිවිඩය අපට මතක් කර දෙන්නේ ඒ අඳුර දුරු කර ප්‍රඥාවේ ආලෝකය දල්වා ගන්නා ලෙසයි. සදහැවතුනි, මේ වෙසක් සමයේ අපට කළ හැකි සරලම නමුත් උතුම්ම දේ තමයි මෛත්‍රිය පුරුදු කිරීම. අපට වෛර කරන අයට පවා ඔබ සුවපත් වේවා කියලා සිතන්න පුළුවන්ද? අපේ අසල්වැසියාට කරදරයක් වූ විට හදවතින්ම උදව් කරන්න පුළුවන්ද? තමන්ට ලැබෙන දෙයින් තව කෙනෙකුටත් කොටසක් දීලා සතුටු වෙන්න පුළුවන්ද? අන්න එතන තමයි සැබෑම බෞද්ධයා ඉන්නේ. බුදුදහම කියන්නේ පොත්වල තිබෙන දෙයක් නෙවෙයි. එය අපේ වචනවල, අපේ ක්‍රියාවල සහ අපේ සිතුවිලිවල තිබිය යුතු දෙයක්. වෙසක් කාලයට පමණක් සිල්වත් වෙන්නේ නැතුව වසරේ සෑම දිනකම අපේ සිත් මෛත්‍රියෙන් පුරවා ගන්නට අපි අද අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් ඔබ දල්වන සෑම පහන් දැල්ලක් දෙසම බලන විට එයින් නික්මෙන ආලෝකය වගේම ඔබේ සිතත් පිරිසිදු කරගන්නට උත්සාහ කරන්න. වෙසක් තොරණක ඇති ලස්සන රූප ටික වෙලාවකින් අතුරුදහන් වෙලා යනවා. ඒ වගේම අපේ ජීවිතයත් අනිත්‍ය බව නිතරම සිහි කරන්නට ඕන. ලොවට ශාන්තිය උදා කළ ඒ තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් සැබෑ නිවීමේ මාවතට පිවිසෙන්ටත් මේ උතුම් වෙසක් මාසය තුළ ඔබ ලබාගත් ආගමික ශක්තිය ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර කරගන්ටත් ඔබ සැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: அடுத்த புனித் பசுவி பெருமை. ශ්‍රී ලංකන් මෙයා හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසියේ මිය ගියද එය එයාබස් ගනුදෙනුට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. කපිල චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ තවත් සැකකරුවන් සිටී නම් විමර්ශන කටයුතු කරගෙන යාමට බාධාවක් මත නොවන බවද ඔහු සඳහන් කළා. චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ රණමැත්තෙකුද සිටින බැවින් ඔවුන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනෙහි උදාර්පර නීතිය පාවිච්චි කර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත් තානාපති අංශහරහා ඒ සඳහා අන්‍යෝන්‍ය නීති සහයෝගිතා ආධාරද ලබා ගැනීමට ප්‍රතිපාදන පවතින බවත් ප්‍රතිභා මහනාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම ක්‍රියාමාර්ගවලින් ගෙන්වා ගැනීමට නොහැකි වුවත් අවසාන ක්‍රියාමාර්ගය ලෙස සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියාවේදී නඩු පැවරීමට නොහැකියාව පවතින බව ඔහු සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව ස්වාගනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රාජ්‍ය රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මරණයට හේතුව ස්වාගනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. රුධිරය, මුත්‍රා, පටක, අවයව හා නියපොතු සියල්ල රසායනාගාර විශ්ලේෂණය සඳහා රාජ්‍ය රස පරීක්ෂක වෙත යොමු කර ඒ අනුව සම්පූර්ණ වාර්තාවක් ලද විගස සමස්ත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. නියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිදුර අරවින්ද සිල්වා මහතාට අයත් කොල්ලුපිටිය පේදරිස් පාරේ දෙමහල් නිවසක කාමරයක තිබී හමු වූයේ ඉකුත් 8 වෙනිදායි. චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්දල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත් කෙරුණා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් නියමිත විට සමාජයේ කුළුල් සංවාදයක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළකල අදහස් කිහිපයක් මේ
1: ඉතාමත් ඛේදනානික අවස්ථාවක්. මේ වගේ සකසහිත මරණයක් තුළ කොහෙද පටන් ගන්නේ කොහොඳ අග අවසන් වන්නේ කියන ප්‍රශ්නය ඇති වෙලා තිබෙනවා. දැන් මේකේ අන්තිමට රිද්දරව් වෙලා තිබෙන්නේ මේකේ ඥාති සම්බන්ධකමක් තිබෙන්නේ නැහැ බේල් එකට ලබා ගන්න. ඉතින් එහෙමනම් ඇයි මේ එක පාට රීඅරෙස්ට් එකක් ඉල්ලගත්තේ? යන්තිමර මේ මරණයෙන් අවසන් වෙනවා නම් ඒක ඛේද වාචකයක් ලෙස තමයි කියන්න පුළුවන්. අපර කනගාටු මෙම නියවායි නොවේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආණ්ඩුවක් මේ සිස්ටම් චේන්ජ් එකක් ආවම මේ වගේ සිස්ටම් චේන්ජ් නෙමෙයි ජනතාව විශ්වාස කරේ. ඉතින් නැවත යථා තත්ත්ව ප්‍රජාතන්ත්‍රවාදීව කතාව නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන්න කියන එක මේ අවශ්‍ය කාරණේ කියනවා.
2: අපිට මේ ජීවිතය ලැබිලා තින්නේ කෙටි කාලයකට. ඒ කෙටි කාලය තුළ ජීවිතය විඳිමින් සමාජයට ආදර්ශයක් දෙමින් අවසන් ගමන යන එක තමයි හොඳම දේ. දැන් කපිල චන්ද්‍රසේන මහත්තයාට ඔය ඉරණම අත් කරලා දුන්නේ කවුද? ඔය ඉරණම අත් කරලා දුන්නේ ඇත්තටම රාජපක්ෂ වරු. ව්‍යාපාරයක් කරගෙන රස්සාවක් කරගෙන හිටපු මිනිස්සෙක් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ CEO කරලා ඊට පස්සේ එයාබස් ගනුදෙනුවට සම්බන්ධ කරලා එයාබස් ගනුදෙනුව ඇතුලේ මේක ලංකාවේදී ඇත්තටම හෙලියුණු හොරකමකුත් නෙමෙයි. ඒක ඇතුලේ අල්ලස් ලෙස $2 million අරගත්ත කාරණාවනේ මේ තියෙන්නේ.
3: අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා. ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න තැන්ට ආණ්ඩුව උන්ව තල්ලු කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කෝටි 80ක් අන්තරස් දහන්න වීම පිළිබඳව පැමිණිලා කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිත නැති වෙලා තියෙන්නේ. ඒවා සියදිවි හානි කර ගැනීම. අනිත් ඒවා නෑ.
4: මම දන්නේ ජනතාව කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ආණ්ඩුවේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් තියෙනවා කියලා. අපිල චන්ද්‍රසේන කියලා කියන්නේ චූදිතයෙක්. චූදිතයින් ආරක්ෂා කිරීම කියලා ඔහු විසින් ඉල්ලීමක් සිදු කරලා තිබුණා නම් සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. නමුත් ස්වේච්ඡාවෙන් එහෙම ආරක්ෂාව ලබා දීමේ ක්‍රියාවලියක් හෝ නීතිමය තත්ත්වයක් අද වෙනකොට ලංකාවේ නැහැ. සාමාන්‍යයෙන් බැලුවහම ඔහු මේ යාම වාසි වෙන්නේ රාජපක්ෂලාට.
0: මේ අතර එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉදිරි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිස මහමේ පෙනීසෙක් ලෙස කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ අනුව 12 වෙනිදා අල්ලස් කොමිස මහමේ පෙනීසෙක් ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යානා 6ක් සහ A350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ ඇයි? එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන නියමාලි විජේනායක මහත්මියට චෝදනා ඉල්ලුණා. විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබා දුන් බව කපිල චන්ද්‍රසේන මහතා පැවසූ බවයි. නමුත් ඊට විරෝධී දැක්වූ ජනාධිපති නීතිඥ රොයන්සී අල්සකුල රත්න මහතා අධිකරණයට දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බරයා සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශය ලබා ගෙන ඇති බවයි. භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල්කාරක සභාවේ වාර්තාව මගින් ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙදැයි ෆ්‍රී ලෝයර් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මහබැංකුවටත් භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසික කාලයක් ලබා දෙමින් 15 මට්ටමේ නිලධාරීන්ට වරද පැටවීමට උත්සාහ කරතයිද එම නිවේදනයේ සඳහන්. එම වාර්තාව පුරා හුදු කරුණු වාර්තා කිරීම පමණක් දැකිය හැකි අතර මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපිත වගකීම හැන්දු කර ඇතැයිද එම සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ කීර්ති තෙන්නකෝන් මහතා අදහස් පළ කළා.
5: භාණ්ඩාගාර මංකොලේ පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව හුදු කරුණු වාර්තා කිරීමක් කරුණු සැඟවීම සඳහා ආණ්ඩුවේ බලල්ලතක් ලෙස ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් අපි දකින. ඔවුන් මේ සිද්ධිය මාසෙකට ආසන්න කාලයක් දැනගෙන හිටියා. මේ පිළිබඳව වගකීම දරන්නේ කවුද? මෙය වළක්වාගත හැකිව තිබුණාද කියන මූලික කාරණා සොයා ගැනීම තමයි මුදල් කමිටුවෙන් බලාපොරොත්තු. හැබැයි ඒක වෙනුවට සිදු කරලා
6: තියෙන්නේ
5: ස්වාධීන කරාට පස්සේ මේ වගකීම ක්‍රියාවලියේ මුලකරුවා බවට මේ සා විශාල මුදල් කන්දරාව පාලනය කිරීම අනුමැතිය දීමේ තනි වගකීම තනි අධ්‍යක්ෂකවරයෙකු වෙත ලබලා දීලා තියෙනවා. ඒක නිසා තමයි මේ මංකොල්ලය සඳහා වන ඉඩ ප්‍රස්තාව සකස් වෙලා තියෙන්නේ. මේ වාර්තාවෙන් කිසිම තැනක කියන්නේ නැහැ ලේකම්වරයා සිදු කරපු මේ වරද හින්දා තමයි මේ මංකොල්ලය සිද්ධ වෙලා තියෙන්නේ. ඊයට ඔහු වගකිව යුතුයි කියන කාරණේ අවධාරණය කරන්නේ නැහැ. අද වෙනකොට විපක්ෂයේ සභාපතිත්වයේ දරන කමිටු වලින් පවා මේ කාරණේට යුක්තියක් ඉෂ්ට වෙන බවක් පේන්නේ නැහැ. ඒ හදන්නේ මාණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්ත වගකීවුතු හංගලා පහළ ඉන්න පහළම නිලධාරී ටිකකට පරිගණක ටිකකට මේකේ වරද පටලවන්න. ක්‍රමවිරෝධීව කටයුතු කරපු පුද්ගලයන් තමයි මේකට වගකීවුත්. හැබැයි මුදල් කමිටුව අවම වශයෙන් ඒ නිර්දේශයවත් ලබලා දීලා නැහැ. මේ මූලික විමර්ශනය බොරු, මූලික විමර්ශන මණ්ඩලය බොරු.
0: පුනර්ජනනීය බලශක්තිය සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සංචාරක ව්‍යාපාරයේ සහ නිෂ්පාදනයේ ඇතුළු ශ්‍රලකාවේ ප්‍රමුඛ අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස වියට්නාම ව්‍යවසායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දුසානායක මහතා ලංකා වියට්නාම් නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළා. දෙරට අතර අවබෝධතා දිවසුම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව දෙරට ජනාධිපති විරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දුසානායක මහතා
7: අපගේ දිවිපාරිත සබත්තාවල පරිණත භාවයේ ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹු කරමින් දෙරට අතර දැන්ට පවතින රාජතාන්ත්‍රික සබත්තාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැන්වීමට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. මේ අපගේ දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ශක්තිමත් කිරීම සඳහා කාලෝචිත අවස්ථාවක් ලෙස අප දෙරටම සලකනවා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා ඉලක්කයන් අප සතුව පවතිනවා. වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයා ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමේ හෝචිමින් සහ හැනෝ නගර අතර ගුවන් සේවා ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීම තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ස්තුතිය පළ කළ අතර ඒ සංචාරක ව්‍යාපාර නන්වාලීම සඳහා පමණක් නොව දෙරටේ ජනතාව අතර ශක්තිමත් අන්තර් පුද්ගල සබත්ත ඇති කිරීමටද හේතු වන බව මගේ විශ්වාසය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය හා ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සහභාගිතාවයට ඇති අවස්ථා පිළිබඳව අප සාකච්ඡා කළා. අද වියට්නාම් රජයේ විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක යූරියා සහ සුපර් ෆොස්ෆේට් පොහොර පරිත්‍යාගය සිදු කරන ලැබුවා. අප දෙරට අතර ආරක්ෂක සහභාගිතාවය පිළිබඳ සාකච්ඡා කළා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු කැපවීම අප නැවත තහවුරු කළා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙකම තමන්ගේ විනාශකාරී ගැටුම් සහ භෞමික බේදි බෙදීමේ උත්සාහයන් ජයගෙන තිබෙනවා. අපේ දෙරටම ආසියාවේ නැගී එන සංවර්ධනමින් පවතින රටවල් වන අතර සමාන ඒක පුද්ගල ආදායමක් තිබෙනවා. දෙරටම අභිමානවත් අනාගතයක් උදා කර ගැනීමට කටයුතු කිරීම උදෙසා අපි අත්වල බඳ ගන්න බව සිහිපත් කරනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර මිතුදම චිරාත් කාලයක් දිනේවා. බොහොම ස්තුතියි.
0: මේ අතර වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පුළුල් හෞකාරීත්වයක් දක්වා වැඩි දියුණු කර ගන්නා බව වියට්නාම සමාජවාදී විදන් රජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළා. වියට්නාමයෙන් උගත යුතු පාඩම වන්නේ විශේෂ මූලික නීති පද්ධති වලට ගරු කළ යුතු බවයි වියට්නාම ජනාධිපතිවරයා කියා සිටියා. එවක පැවති ගෝඨාභය රාජපක්ෂ රජය කෙරෙහිද ආරම්භ වූ ගාලු මුද්‍ර අරගලයට වසර 4ක් පසුගිය මේ 9 වෙනිදාට සම්පූර්ණ වුණා. එහිදී අරගලයේදී මියගහා තුවාල ලැබූ අයවලුන් සීපත් කරමින් සහ අරගලයට අදාළව විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා. අරගලයේ ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් පසුගියදා කොළඹදී උත්සවයක් සංවිධානය කර තිබුව අතර ඊට කෙලින් අරගලයේ ක්‍රියාකාරීකෙකු විදර්ශන කන්නංගර මහතා මෙලෙස අදහස් පළ කළා.
3: නවත කරලියට එනවා හාමල් රාජපක්ෂල දිලිත්ලා නේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එලවල දාපු මේ පාලක පන්ති රාජපක්ෂ සහ රනිල් තෙගොල්ලෝ මේ එකම කට්ටිය දෙන්නම එකට ඉන්නේ ඒ නිසා මේ බලවේගවල නැවත හිසේස වීම හැවැත්වීම තමයි මම හිතනවා මේ අරගලේ ඊළඟ අදියර මේ ඇතිවෙච්ච ජනතාවාදී ආණ්ඩු මාරුව මෙතනින් යහට යා යුතුයි ලංකාවේ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය සහ ලංකාවේ ආර්ථික ව්‍යාපාරික බලය සහ ලංකාවේ සමාජ සංස්කෘතික ආකල්ප සහ ඒ ධාරා මෙන්න මේක වෙනස් කිරීමේ දිහාවට පරාජිත දූෂිත බලවේගයන්ට නැවත හිස ඔසවන්න නොදීම ඒක මේ අපේ අරගලයේ ක්‍රියාකාරී සංස්කෘතියේ තියෙන මූලික දෙයක් උඩින්ම තියෙන දෙයක් එතකොට ඒකට මේ ආණ්ඩුවට විතර ආණ්ඩුවේ නැති අපතිවිතු විතරක් ඒක කරන්න බෑ ඒ නිසා අරගලයේ මතවාදයක් යලි ස්ථාපිත කළ යුතුයි ඒ අරගලයේ මතවාදය තමයි මේ දූෂිත බලවේග විවිධ හස්තයන්ගෙන් නැවත කරලියට එනවා හාමල් රාජපක්ෂලා දිලිත්ලා නේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුක්ත හරි ජනතාව විසින් එලවල දාපු මේ පාලක පන්ති නැවත බලයට ආවෝ මම හිතන්නේ අපි මේ අරගලයේ සමරණයක නවත්තමු
0: මේ අතර අරගලයේ අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝර මහතා ඝාතනයට ලක් වුණා එම ඝාතනයට වරදකරුවන් වී මරණ දඬුවම දෙනියම වූ කුන්තලයන්ගේ ඥාතීන් පෙරසක පසුගිය මේ 9 වෙනිදා කොළඹ වී මාධ්‍ය හමුවකට එක් වුණා ඒ වී මාධ්‍යට අදහස් දක්වූ ක්‍රඳුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝකගේ මහතා
5: මේ නමය අපි දන්නවා සිද්ධි ගණනාවක් ලංකා පුරා සිද්ධ වුණා ඒ සියලු සිද්ධි සිද්ධ වුණේ අරගලයට පහර දීමට විරුද්ධව දැක් වූ ප්‍රතික්‍රියාවන් විදිය. අරගලයේ පුරාවට කිසිම කෙනෙක් මිනීමැරුවේ නැහැ. කිසිම කෙනෙක් අපරාධ කරේ නැහැ. ඒකයි එකට ආදරේ අරගලයේ කිව්වේ. විශේෂයෙන්ම මේ කිසිම කෙනෙක් ඝාතනයක් කරා කියලා ඇසින්දුපු සාක්ෂියක් හෝ වෙන සාක්ෂියක් නැහැ. පර්යේෂණ සාක්ෂි මගින් නැත්තම් වීඩියෝ සාක්ෂි මගින් අදාළ සිද්ධිය සිද්ධ වෙච්ච ස්ථානයේ අවට ගැවසුණා කියන පදනම මත තමයි මේ ගොඩක් අය වැරදිකාරය කරලා තියෙන්නේ මේ අයට යුක්තිය ඉෂ්ට කරන්න මේ අය අපරාධකරුවන් නෙවෙයි
0: මහජන ආණ්ඩුවක් ලෙස පහලට ධනෙ ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග මාර්ගය ඒදී ලාල්කාන්ත මහතා පවසනවා රටේ ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නටත් කටයුතු කරන බව කී ලාල්කාන්ත මහතා රජය ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකැයි සඳහන් කළා වාරි මහිම අපේ උරුමේ ජාතික ප්‍රතිස්ථානක සමගාමීව ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කමට සාධාරණ වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා
3: බලය ගිලීගේ ප්‍රභූපන්තිය හොරකම් නිසා වංචා නිසා දූෂණ නිසා නඩු වැටල නිසා අනිවාර්යෙන් ළඟ ඇතුළට පෝලිමේ යන්න වෙන නිසා හොඳටම කලබල වෙලා තියෙනවා කලබල වෙන්න ඕන හැබැයි අපි නෑ කලබල දේශපාලඥයන්ට මොනවද බෙදාගත්තේ මේ අවුරුදු එකහමාරය තුළ තාම වාහනයක් නෑ මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න ඕන මන්ත්‍රීවරුකට වාහනයක් ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
0: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
8: සති අන්ත පුත් පසුබිම් කරම.
9: ඇඩිලෙඩ් ලක්හන ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්හන ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිත නැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාරසිරිනත් මහතා සූදානමෙන් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අපි සියලු දෙනා සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
10: නයන් පැරණි සිනමා චිත්‍රපටයක් වූ සුන්දර බිරිඳ සඳහා ලතා වල්පල ගැයූ ගීතයක් අද තෝරා ගැනීම. ගීත රචක W. Wilfred Silva. Sangeetaya T.R. Papa.

0: රටක්කටේ ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබෝන් දුමින්ද. දුමින්ද, අපිට වර්තමානයේ දකින්න ලැබෙනවා මේ ලංකාවේ මේ නැවතත් විශාල වශයෙන් වර්ෂාපතනය තියෙන බව. මොනවද ඒ පිළිබඳව අපිට දැනගන්න තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයින් පහුගිය දින කිහිපයම ගෙවුණු දින කිහිපයම ගත වුණේ දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට අධික වර්ෂාපතනයක් පතිත වීමත් සමගම විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවට ඊසාන දිගින් පිහිටි ඒ ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් ඇතිවීමක් සිද්ධ වුණා. ඉතින් ඒ අනුව තමයි විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු මේ බොහෝ ප්‍රදේශ ලංකාවම ආවරණය වන විදියට බොහෝ උතුරු සහ උතුරු මැද ඇතුළු බොහෝ ප්‍රදේශවලට ඉතා කෙටි වේලාවක් තුළ අධික වර්ෂාවක් ලැබෙන විරියේ අවස්ථාවන් තිබුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පොදුවේ මේ දිස්ත්‍රික්ක ගණනාවකටම නාය යෑමේ රතු නිවේදන නිකුත් කරලා තිබෙනවා. තවමත් ඒ නිවේදන නිකුත් වෙලා ඉවත් කිරීමක් කරගෙන නැහැ. අද දවසෙන් පස්සේ, කියන්නේ හෙට සඳුදා දිනය පමණ වන විට මේ වැස්සේ අඩුවක් දක්නට ලැබෙන බව තමයි කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. මොකද ඒ අඩු පීඩන තත්ත්වය ඉන්දියාවේ ගොඩබිම දෙසට ඇදීමක් නිසා. කොහොම වුණත් පහුගිය ටිකේම විශාල වශයෙන් වැව් නැවත වාන් දැමීමට, ජලාශ වාන් දැමීමට පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම සුළු ගම් වතුර තත්ත්වයන් බොහෝ ප්‍රදේශවල ඇති වෙලා තිබෙනවා. ඒ එක්කම මේ නායෑම වාසනාවට එහෙම විශාල හානියක් සිද්ධ වෙන්නේ නැහැ මේ වර්ෂාව නිසා. මොකද දික්වා සුලිකුණාටුවෙන් අපි සෑහෙන දුරකට රටක් විදියට බැටකාලා තිබුණ තත්ත්වයක් තිබුණේ. ඉතින් කොහොම වුණත් මේකේ අර සුළු ගම් වතුර තත්ත්වයන් තමයි විශේෂයෙන්ම දක්නට ලැබුණේ. කොහොම වුණත් අවාසනාවන්ත ලෙස ජීවිත හතරක් පමණ හානියට පත් වෙලා තිබෙනවා. ඉතින් එකක් තරුණ ජීවිත, දෙකක් නැති වුණා මේ ඊයේ දවස් පෙරේද දවසේ. ඔවුන් ඇත්තටම මේ අමුණක මේ දිය නාන්න ගිහින් තමයි ඒක අනතුර සිද්ධ වෙලා තිබෙන්නේ. ඒක තරුණයගේ උපන්දිනයේ දවසම තමයි ඒක සිකුරාදා දවසේ මේ ඛේදවාචකයේ වෙලා තිබුණේ. කොහොම වුණත් මේ වන විට තරමක වර්ෂාපතනයේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම හැබැයි ඩෙංගු අවදානම පවතින බවටත් රට පුරා විශේෂයෙන්ම වෛද්‍යවරු ප්‍රකාශයට පත් කරනවා. හැබැයි නැන් විශේෂයෙන්ම මේක මේ ඒ කියන්නේ අපිට දැන් මේ මාසේ අග වෙනකොට නැවතත් වර්ෂාව බලාපොරොත්තු වෙන බවට සඳහන් වෙනවා. මොකද නිරිත දිග මෝසම පටන් ගන්න මේ මාසේ අග ඉඳලා ඉතින් බොහෝ දුරට වෙසක් කාලේ කලාව කාලය වෙන විට නැවතත් වර්ෂාව යම් මට්ටමකින් ඇදහැවෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.
3: දෙවින්ද, වගේම වෙනත් කාරණා හැටියට අපිට මොනවද ලංකාවෙන් දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කර පැහැකි නයින්. විශේෂයෙන්ම මේ වාහන ආනයනයේදී 30%ක තියෙන තීරුබද්ද 50%ක අධිභාරයක්, කියන්නේ තව 15%ක් වැඩි කිරීමට රජයේ විසින් තීන්දුව කරලා තිබෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ තීන්දුව කරලා තියෙනවා. මොකද මේ දිනවල මේ වාහන ආනයනයේදී මේ 15%ක බදු

0: වැඩිවීමක් සිද්ධ කරන්න මාස 3ක කියන ඊයේ ඉඳලා තමයි සෙනසුරාදා ඉඳලා තමයි ඒක පටන් ගත්තේ ඊයේ දිනේදී ඉඳලා කියන මැයි 15 ඉඳලා තව මාස 3කට තමයි මේක බලපාන්නේ හැබැයි විශේෂයෙන්ම 2026 මැයි 15 hari ඊට පෙර ණයවර LC නිකුත් කරලා තියෙනවා නම් ඒ වාහන වලට මේ අධිභාරය පැනවෙන්නේ නැහැ කියන කාරණාව තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ කොහොම වුණත් මේ නිසා දැනට පවතින වාහන වල දැනට ගෙනල්ලා තියෙන වාහන වල මිල වෙනසක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාව තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ මොකද මේ මාස 3ක කාලයක් ඉදිරියට තියෙන මාස 3ක කාලයක් වාහන ගෙන්වීම අඩාල කිරීම එහෙම නැත්නම් එය නවත්වා ගැනීමට කටයුතු කිරීම තමයි රජයේ පැත්තෙන් බලාපොරොත්තුවක් වෙන්නේ. ඉතින් ඕ අත්‍යවශ්‍ය කෙනෙකුට ඉන්නවා නම් මේ මාස 3 ඉවසන්නට බැරි නම් ඔවුන් තව 15% වැඩිපුර දීලා බදු ගෙවල තමයි මේ වාහන ගෙන්වීම කරන්න වෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම වුණත් දැනට විශාල වාහන ප්‍රමාණයකට LC ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඒවා ගෙන්වීමට කිසිම බාධාවක් නොවන බව තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කාලය තුල විශේෂයෙන්ම ඩොලර් එක ගත්තොත් එහෙම යම් ආකාරයකට ශ්‍රී ලංකාවේ නැවතත් සෑහෙන කාලයකට පස්සේ කියන්නේ රුපියල් 330 සීමාව ඉක්මවලා තියෙනවා. විශේෂයෙන්ම ගැනුම් මිල 323.753 ඒ වගේම විකුණුම් මිල 331.715 වගේ දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මේ 330 සීමාවට ඩොලර් එක යෑම එතරම් ආර්ථිකයට හොඳ කරුණක් නොවන නිසා තමයි මේ යම් ආකාරයකදී ඩොලර් පාලනය කිරීමටත් මේ වාහන මොකද සියලු වාහන ගන්නෙමින් මේ ඇමරිකන් ඩොලර් වලින්. ඉතින් ඒ නිසා මේ ඩොලර් රඳවා ගැනීමේ උපක්‍රමයක් විදිහටත් මේ කෙටි කාලීනව මේ වාහන වලට බදු පැනවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම නයින් සඳහන් කරන්න ඕනේ පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ මහත්මයා අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. පැය කමාරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමක් සිද්ධ කරා. ඉතින් එතනදී විශේෂයෙන්ම අර දිවිනසාගත් කපිල චන්ද්‍රසේකර යාබස් ගම් දිනුට අදාළව ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා කියලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට 600,000 ලබා දුන්නේ කියලා. ඉතින් ඒ කාරණාව ප්‍රශ්න කරන්න තමයි අල්ලස් කොමිෂම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ප්‍රකාශයක් සඳහන් කරේ. එතනදී ඒ ප්‍රශ්නේ ඇහුවාම මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා එහෙම දුන්නා නම් මම කොළඹින් ගියක් ගන්නවා කියන කාරණාව. ඉතින් ඒ අනුව දීර්ඝ කට උත්තරයකට අනුව අල්ලස් කොමිෂමෙන් ඔහු පිටත් වෙලා ගියා. ඒ වගේම නයින් සඳහන් කරන්නට ඕනේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි නම් ඒ අයගේ විදුලි ගාස්තුව 10%කින් ඉහළ නැංවීමට කටයුතු කරලා තියෙනවා. මේ සැප්තැම්බර් වෙනකන් මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහ යම් ආකාරයකදී මේ විදුලි බිල 180ට වැඩියෙන් කටයුතු කරන කණ්ඩායමට මේ 10%ක විදුලි බිල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ එකම නයින් සඳහන් කරන්න ඕනේ අර තවමත් ඕස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5 යැවීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු තවමත් නැහැ. ඒකෙන් මුදල් කොටසක් ඇමරිකාවේ බැංකුවක තැන්පත් වෙලා තියෙන බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඒ අතරතුරම මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් මේ දුබයි සම්පාදකයෙකුට යවූ රුපියල් කෝටි 8ක මුදලක් නැවතත් හැකරුන් අතරට පත් වෙලා තිබෙන බවට මේ වන විට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ මුදල් ලැබිය යුතු විද්‍යුත් ලිපිනය නීති විරෝධීව භාවිතා කරමින් හැකරුන් මේ මුදල වංචා කළා කියලා තමයි තහවුරු වෙලා තියෙන්නේ. මේක මේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ මුදල් ඒකකවන දිරාම් වලින් ගෙවිය යුතු මුදලක් බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේකත් පුදුම සහගත තත්ත්වයක්. ඉතින් දෙවෙනි වතාවට තමයි මේ කාරණාව සිද්ධ වුණේ. ඒ වගේම ගම්පහ ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අධිකරණයෙන් අවසර ලැබීමක් සිදු වුණා. මොකද මේ ගම්පහ ඔස්මන් කියන පුද්ගලයා පහුගිය කාලෙදී අර ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ඒ ගිනි අවිය පිස්තෝලය ලබා දීම සම්බන්ධයෙන් තමයි ඔහු අත්අඩංගුවට ලබා ගැනීමක් සිද්ධ කරන ලැබුවේ. අසර්බයිජානයේ හිටපු සංවිලා හිටපු බතුවත්තේ චාමර කියන සංවිධානාත්මක අපරාධකරු ශ්‍රී ලංකාවට රැගෙන යාමට පස්සේ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමට අනුව තමයි මේ ගම්පහ ඔස්මන් ගුණසේකර කියන තැනත්තාව ඔහු 69 පුජ්‍යලයෙක් දේශපාලනයට සම්බන්ධ පුජ්‍යලයෙක් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ දැසිල් රාජපක්ෂ මහත්මයාට අයත්ව තිබිච්ච මල්වානේ තිබිච්ච නිවාස නිවාසය විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ඒ කැඳවුම් කරු බව කියන කණ්ඩායමක් විසින් අත්පත් කර ගැනීමක් සිදු කරගෙන තිබෙනවා. තවමත් ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ දරුවෝ ඒ ශිෂ්‍යයෝ ඒ ස්ථානයේ කඳවුරු ලාගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේ රජයට රජය බලයට පත් වුණාට පස්සේ මේ දේපල ඔය මල්වානේ නිවාස වගේ අයිතිකාරයෝ නැති දේවල් රජයට පවරාගෙන ඒ සුබසාධන කටයුතු වලට යොදවනවායි කියන කාරණාව. ඉතින් මේ ශිෂ්‍යයින්ගෙන් ශිෂ්‍යෝ ඉල්ලා සිටින්නේ අධික නේමාසික පහසුකම් නොමැති විශ්වවිද්‍යාල දරුවන්ට මේ නිවාසය ලබා දෙන්න කියන කාරණාව තමයි ඔවුන්ගේ ඉල්ලීම තියෙන්නේ. මොකද අක්කර 16ක විතර විශාල ඉඩමක් ඒ ස්ථානයේ තියෙන්නේ. ඉතින් එතන තවත් නිවාස නේවාසිකාගාර ඉදිකිරීමට ඔවුන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ශිෂ්‍ය කණ්ඩායමට චෝදනාවකුත් එල්ල වෙනවා. මේ කණ්ඩායම ආණ්ඩුවට පක්ෂ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කණ්ඩායම තමයි මේ කඳවුරුලාගෙන මේ ඉන්න කියන කාරණාව. විශේෂයෙන්ම පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඔය කාරණා තමයි නයන් පහුගිය සතිය තුළ සිද්ධ වෙච්ච ප්‍රධාන කාරණා විදිහට කියන්නට වෙන්නේ.
1: දුමින්ද, මේ ඔබෙන් සමුගෙන මත්තෙන් පුංචි කාරණයක් අහන්න තුනා. මේ දැන් ළඟ එන වෙසක් පෝයත් සමග සිරිපා වන්දනාව අවසන් වෙනවා. ඉතින් මම දන්නවා මේ පසුගිය සතියේ ඔබත් සිරිපා වන්දනාවට කරුණා කළා කියලා. දැනගන්න කැමති අපේ අසන්නන්ගේ දැන ගැනීමත් සඳහාත් එක්ක, කොහොමද මේ සිරිපා වන්දනාව මේ දවස්වල?
0: ඔව් නෑ, මේ අන්තිම සති දෙක තමයි දැනට මේ සිරිපා කරුණාව සඳහා ක්‍රියාත්මක වෙන්නේ. වෙසක් පෝයෙන් ඒ සිරිපා කරුණාව අවසන් වෙනවා, විශේෂයෙන්ම මේ මාසේ මේ අන්තිම දින කීපේ. කොහොම වුණත් ගිය සතියේ ඇත්තම සෙනසුරාදා දවසේ තමයි අපි සිරිපා කරුණා කරේ හැන්දෑව හතමාට විතර. ඉතින් ආපහු පහුවෙන්ද ඉරිදා රාත්‍රියේ 11 මාර විතර වුණා. ඉතින් බොහොම සෙමෙන් ගමන් කරපු නිසා කොහොම වුණත් සාමාන්‍යයෙන් නැහැ තවමත් ඒගෙන අර සාමාන්‍ය ගැන මුලදි තිබ්බට වැඩිය ඉතම ටිකක් කරුණා කරන පිරිස අඩු බවක් දක්නට ලැබුණ සාපේක්ෂව. ඒ කියන්නේ අපි ගියේ මේ පලාබද්දල රත්නපුර පාරෙන්, ඒ කියන්නේ රජමාවතේ තියෙන ප්‍රධාන සිරිපා මේ ඒ පාරෙන් ගියේ. ඒ පාරේ නම් අපිට කියන්නේ මිනිස් කියන්නේ වන්දනාකරුවන් ගමන් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4-500ක් විතර වගේ තමයි ඒ පාරේ අපිට මුණ ගැහුම් විදියට දක්නට ලැබුණේ. ඉතින් ඒකම හැටන් පාරෙත් මීට වැඩිය පිරිසක් වන්දනා කරනවා. සාමාන්‍ය මට්ටම ගත්තොත් දැන් එන්න අඩුයි. ඒ කියන්නේ දැන් මේ දිනවල එහෙම පහුගිය සතියේ ඇත්තරම ඉතා අධික වර්ෂාපතනයක් ඒ සමනල කන්දාසිත ප්‍රදේශයට පතිත වීම නිසා ඉතින් බොහෝ අඩු පිරිසක් තමයි සිරිපා කරුණාව මේ දිනවල දක්නට ලැබෙන්නේ.
1: දුබින්දත් අප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

ඉතිං තවත් වැඩස්ටහනක අවසානයටයි අපි මේ පැමිණ තිබෙන්නේ. ඉතිං මං හිතනවා අද දවසෙත් ඔබ අප සමග ගත කළ මේ හෝරාව සුන්දර හෝරාවක් වෙන්නට ඇතේ කියලා. ඉතිං අද ඔබ වෙත ගෙනෙන වෙසක් ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනා පවත්වනු ලැබේ පූජ්‍යපාද තිබ්බටිගොඩ විසුද්ධිරත්න ස්වාමින් වහන්සේ විසින්. ඉතිං ඒකම අපි මතක් කරන්නට කැමති මේ වෙසක් බැරිස්ටන් මාලාවේ විශේෂයෙන්ම ඇඩිලේඩ් පුරවරේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිත වෙසක් වැඩසටහන 30 මැයි මාසේ 30-31 යන සතියන්තයේ පැවැත්වෙනවා. විශේෂයෙන්ම මැයි 30 වෙනිදා උදෑසන 8:30 සිට වෙසක් සිල් වැඩසටහන විහාරස්ථානයේදී පැවැත්වෙනවා ක්‍රේෆස්වල. උදෑසන 10:30 විශේෂ පිණ්ඩපාත සාංගික දක්ෂිණාව පැවැත්වෙනවා කියලත් අපිට සඳහන් කරලා තිබෙනවා. සවස 6:30 සුපුරුදු පරිදි වාර්ෂික පැවැත්වෙන දුන් තෙල් බද්දන්සල ඇතෙල්ස්ටන් ප්‍රයිමරි ස්කූල් එකේ පැවැත්වෙනවා කියලත් අපිට දැනගන්නට තිබෙනවා. ඒකම මැයි මාසේ 31 වෙනි ඉරුදින සවස 5:00 පහන් පූජාව සහ සත්බුදු වන්දනාව සිදුවෙනවා. සවස 7:30 වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයත් ඒ වගේම ඉන් අනතුරුව පාන් දන්සලත් ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිතව සිදුවෙන බව අපිට දන්වා තිබෙනවා. ඉතින් මේ සියලු දේත් මං හිතන්නේ ඔබට සම්බන්ධ වෙලා විශේෂයෙන්ම පින් වැඩෙන පින්කම් මාලාවකට එකතු වෙලා දන්සලේ ආහාර රස විඳින්න පුළුවන් අන්න සතියන්තයක් මේ මාසේ අවසාන සතියන්තය. ඉතින් අදත් අප සමග එකතු වෙලා මේ විශේෂයෙන්ම වෙසක් මාසයේ සිදු කෙරෙන එම ධර්මදේශනා මාලාව අද දවසේ ධර්මදේශනාව මං මතක් කළ ආකාරයට සිදු කරු ලැබුවේ පූජ්‍යපාද තිබ්බටිගොඩ විසුද්ධිරත්න ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමැති. ඒ වගේම පුවත් පසු විපර මත ගෙනාවා නිරෝධ කාර්යවසම් සිතරඳි ගීතෙන් අප පිනුවේ අප හිතවත් විජිත් කුමාර සිනත් මාතා. ලංකාවේ සිට නොදුරුමානී විශේෂාංගේ හරහා අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්ක ආසු කරගෙන ඔබ සමග ඔබ යාලින්දේ තවත් රාත්‍රියක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනනටයි මේ අවසර පතන්නේ. මම නයන් පෙරේරා. සිරු දිනාටම සුවදායක සතියක්. අයිබෝවන්.